ගෙන දතුන කරතක දකිට දෙදටකට කෙලි කෙලි ගෙන දදා දදා ගෙන දක දක දගෙන ගෙන ගෙන ගෙන ගත්